රාජකාරී හිමැක කර්මංකාරී හිමැක සර්බංකලී හැක සර්බංග දලී හැක සර්බත්තර මානක සර්බත්තර දානක සර්බත්තර ගෞන කේ සර්බත්තර පහොනක සර්බත්තර දේශක සර්බත්තර පේසක සර්බත්තර රාජක සර්බත්තර සාජක සර්බත්තර දීනක සර්බත්තර ලීන කේ සර්බත්තර ජාහෝක සර්බත්තර පාහෝක සර්බත්තර දේශක සර්බත්තර පේසක සර්බත්තර කාලක සර්බත්තර පාල කේ සර්බත්තර හන්තක සර්බත්තර ගන්තක සර්බත්තර පේඛීක සර්බත්තර පේඛීක සර්බත්තර කාජක සර්බත්තර රාජ කේ සර්බත්තර සෝඛක සර්බත්තර පෝඛක සර්බත්තර ත්‍රාණ කේ සර්බත්තර ප්‍රාණ කේ සර්බත්තර දේශක සර්බත්තර පේස කේ සර්බත්තර මාන සදාවං ප්‍රදාන කේ සර්බත්තර ජාපක සර්බත්තර තාපක සර්බත්තර පහන කේ සර්බත්තර මාන කේ සර්බත්තර ඉන්ද්‍රක සර්බත්තර චන්ද්‍ර